අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. රේඩියෝ ඇඩිලේඩ් 101.5 FM තරංගමාලාව ඔස්සේ විකාශනය වන ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහනට අදත් සුපුරුදු පරිදි ඔබ සියලු දෙනාම ඉතාමත් ලිංගතුකමින් පිළිගන්නවා. ඉතින් අද ජූලි මාසේ 26 වෙනිදා ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් දකුණු ඔස්ට්‍රේලියාවේ අපේ ප්‍රජාව එකට බැඳ තබන ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහනත් සමගයි අද දවසෙත් ඔබගේ ආලින්දයට මේ අපි පැමිණෙන්නේ. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් සමග ගීගොන්නකුත් එක්ක අසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් මම ඔබේ හිතවත් නයන් පෙරේරා අදත් වෙන්ද වගේම මේ වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරමු.

ඇඩිලියඩ් ලක්කඩ සතිපතා අභවත තිළින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ලටයි අපි මේ ඔබවෙත රැගෙනයාමට සූදානම් වෙන්නේ. ඉතිං අද දවසේ විශේෂයම ඇසල පොහොය නිමිති කරගෙන පවත්වනු ලබන සදහම් සිතුවිල්ල අද ඔබවෙත ගෙනනු ලබන්නේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ විසින්.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත, අද ඇසළ පුද පසළොස්වක් පොහොය. ශාසන ඉතිහාසෙත් බුද්ධ චරිතෙත් බොහෝ වැදගත් සිදුවීම් රාශියක් අද වන් දවසක සිදු වුණා. අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගත්තේ අද වන් දවසක. රාහුල කුමරුගේ ඉපදීම සිදු වුණේත් අද වන් පොහොය දවසක. සිද්ධාර්ථ කුමාරයා ගීගය හැද ගියේත් අද වැනි දවසක. සම්බුදු පියාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව, ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිදු කළේත් අද වැනි දවසකයි. බෞද්ධ ජනතාව හොඳට දන්නවා අද තමයි ස්වාමීන් වහන්සේලා උපසපන් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරන්ට නියමිත දවස. මහා සංඝ දුවන උපෝසථාගාරයට එක්ව පොහොය සිදු කිරීම උන්වහන්සේලා වෙතින් සිදු වෙනවා. උන්වහන්සේලාද පිරිසිදු භාවයේ ලබා ගන්නවා. ඇත්ත වශයෙන්ම ඇසළ පොහොය අපට මහත් වූ වටිනා කරුණු කාරණා රාශියක් සීගන්වනු. ඒ වාගේම මහනුවර සෙන්කඩගල ඓතිහාසික මහා දළදා පෙරහැරත් ඇසළ මාසේ පවත්වන්. ඇසළ මාසය තුළ ශාසනික වශයෙන් සිදු වුණු සිදුවීම් රාශියක් කියන එක අපි කවුරුත් දන්නවා. ඇත්ත වශයෙන්ම අද ඉතාම උතුම් පොහොයක්. මේ පොහෝ දවසේ ආගමික කටයුතු වල යෙදෙමින් අපේ ජීවිත සීලවන්ත, ගුණවන්ත, පින්වන්ත ජීවිත බවට පත්කර ගන්නට උත්සාහ ගැනීම හොඳයි. දහස් සංඛ්‍යාත උවසු උවසියෝ වේද විහාර කලා අද ගමන් කරන්නේ. තමන්ගේ ජීවිත ආලෝකමත් කර ගන්න, මේ මනුෂ්‍ය ජීවිතයේ සීලයෙන් පුරව ගන්න. සිල්වන්ත ගුණවන්ත ජීවිතයක ප්‍රතිඵලය නම් සසර වසන තුරු නිවන් දකින තුරු උසස් දිව්‍ය මනුෂ්‍ය බවගාමි ජීවිත ලැබ ගැනීමයි. ඇත්ත වශයෙන්ම පන්සිල්වත් අඩුම තරමින් ආරක්ෂා කරන්ට ඔබ අධිෂ්ඨාන ගන්න ඕනේ. අටසිල් සමාදන් වෙමින් විවිධ සීලවල පිහිටමින් දානශීල භාවනා ත්‍රිවිධ පින්කම්ම පුරවා ගන්නට අද ඔබ අධිෂ්ඨාන ගන්න. ඔබගේ අද දවස උතුම් උදාර වූ පුණ්‍ය කටයුතු සඳහාම යොදවා ගැනීම ඉතාම වැදගත්. සද්ධාවන්ත උපාසක මහත්මයෙක්, උපාසිකා මාතාවක් හැටියට ඔබ තුනුරුවන් සරණ යමින් ඔබගේ ජීවිතය දෙලොව ජයගන්නු පිණිසම යොදව ගන්න. මේ තරම් වටිනා කාලයක මනුෂ්‍ය භවයක් ලැබලා බුද්ධෝත්පාද කාලයේ අපි මෙලොව එළිය දැක බෞද්ධයෝ හැටියට ආගමික වතාවත්වල යෙදෙන්ට ලැබීම හරි උතුම්. බොහොම සතුටෙන්, ප්‍රීතියෙන්, උද්‍යෝගයෙන්, උනන්දුවෙන් පන්සලට යන්න, තුනුරුවන් වඳින්ට, බණ භාවනා කරන්න, උසස් සීලය පිහිටන්න, ඔබගේ සීලය පිරිසිදුව පවත්වා ගන්න. සිල්වන්ත ගුණවන්ත ජීවිතයෙන් තමයි දෙලව ශාන්තිය සැලසෙන්නේ. නිවන් අවබෝධ කර ගැනීමේ ඥාන මාර්ගයේ පළමු අංගය සීලයයි. එබැවින් සීලයෙන් කය වචන හික්මවනවා. කය වචන හික්මවා ගැනීමෙන් සිත සමාධිගත කර ගන්න පුළුවන්. සමාධි වූ සිතට තමයි සත්‍ය වටහා ගැනීමේ නුවණ පහළවන්නේ. එබැවින් සීල සමාධි ප්‍රඥා වඩමු. මේ ජීවිතයේ ජය ගනිමු. ඔබට තෙරුවන් සරණයි.

0: பூத் வசதி பெருமை. ශ්‍රීලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමාජ දර්ශක ඒකකය මගින් පවත්වන ලද නවතම සමීක්ෂණයකට අනුව වත්මන් ජනාධිපතිවරයා හා රජය පාලන හැකියාව කෙරෙහි ජනතාව ඉහළ ප්‍රසාදයක් දක්වන බව හෙළිව තිබෙනවා. රජය ජීවන වියදම පාලනය කරන ආකාරය පිළිබඳව ජනතාව බිඳී ගිය අදහස් දරන අතර 45.3% ඒ පිළිබඳව සෑහීමකට පත්වන විට 44% අතෘප්තිය පළ කර තිබෙනවා. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාව අතර ජීවන වියදම පාලනය කිරීම පිළිබඳව පවතින්නේ අඩු ප්‍රසාදයක්. ආර්ථික දුෂ්කරතා පැවතියද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව 75.5% ඉතා ඉහළ ප්‍රසාදයක් ජනතාව තුළ පවතින බව මෙම සමීක්ෂණයමකින් අනාවරණය කරගෙන තිබෙනවා. මීට සාපේක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි පවතින්නේ 29.4% ජන ප්‍රසාදයක්. මීට අමතරව ජාතික ජන බලවේගයේ කාර්යක්ෂම පාලනය ලබා දීමේ හැකියාව පිළිබඳව 62.8% විශ්වාසය පළ කරන අතර ජනගහනයෙන් 64.1% විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දක්වනවා. කෙසේ වෙතත් එය වහාම සිදු කළ යුතු ප්‍රමුඛතාවයක් ලෙස සලකන්නේ 29.6% පමණයි. බහුතරයක් එනම් 40.5% අදහස් කරන්නේ එය අහෝසි කළ යුතුවද එය මේ මොහොතේ හදිසි ප්‍රමුඛතාවයක් නොවන බවයි. දික්වා ආපදා සහන සේවාව සම්බන්ධව රාජ්‍ය ආපදා සහන ලබා දීමේදී කටයුතු කළ ආකාරය පිළිබඳව 68.6% ජනතාව සෑහීමට පත්ව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම්යුත්තන් නීතිය හමුවට පැමිණවීමට රාජ්‍ය ගන්නා සහයන් පිළිබඳව 51.6% ප්‍රසාදය පළ කරන අතර ජනතාවගෙන් 67%ක් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම වැදගත් බව විශ්වාස කරනවා. මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් පෙනී යන්නේ ශ්‍රී ලාංකික ජනතාව වත්මන් දේශපාලන නායකත්වයේ සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටින බවයි. ඒ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද මෙලෙස අදහස් පළ වුණා.
1: මම දැක්ක මේ පහුගිය දිනක සමීක්ෂණ වාර්තාවක් කළා. ජනාධිපතිවරණ 75%ක් කැමති. අනේ අපේ හැමදෙරේ ඒ වාර්තාවම යට දිනනවා රටෙන් භාගයක් බඩගින්නේ. දැන් රටෙන් භාගයක් බඩගින්නේ ඉන්නකොට මේ 75 ජනාධිපතිරත් කැමති. දැන් මේ දෙන්නගේ ඇත්ත කියන්නේ කවුද?
2: මේ අරන් යන වැඩපිළිවෙල ආපස්සට හරවන්න ඒගොල්ලන්ට බලය දෙන්න කිසි කෙනෙක් සූදානම් නැහැ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මගින් සමීක්ෂණයක් කළ බැලුවා අනුරු දිසානායක ජනාධිපතිවරයාටද ජනතා මතයේ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාටද කියලා. 75% ඉක්මවපු ජනතා ප්‍රසාදයක් අනුරු දිසානායක සහෝදරයාට තියෙනවා.
0: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසඳාගත යුතු කඩිනම් පියවර පිළිබඳව මේදී සාකච්ඡා කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු සිදුවීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් මුහුණදී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සඳහා දිගු කාලීන විසඳුමක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍යපාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදිකිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. අවිධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන රටාව වෙනස් කරමින් ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය සහ වෘත්තීය භාවය ඉහළ නැංවීමට රජය ඍජුව මැදිහත්වන බවත් පෙර පාසල් ක්ෂේත්‍රයේ සිටින කිසිවෙකු බැහැර නොවර ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසා. මේ අතර 13 වසරක අධ්‍යාපනය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය අදහස් පළ කළා. ඇය මේ බව කියා සිටියේ පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.
3: එතකොට අපි අද බැලුවොත් දෙමව්පියන්ගේ පැත්තෙන් ඉල්ලුම තියෙන්නේ මොන වගේ පාසල් වලටද කියලා බයිලිංගුවල් එඩියුකේෂන් තමයි සියලු දෙනාගේම බලාපොරොත්තු. සහ ඉක්මනට ඉවර කරන්න පුළුවන් අධ්‍යාපනය. කියන්නේ අවුරුදු 13 ඉස්කෝලේ ඉන්න එක වැඩි කියන අදහසක් දැන් සමාජගත වෙලා තියෙනවා. අවුරුදු 3-4 ඩිග්‍රී එකක් වෙනුවෙන් ගත කරන එක කාලේ නාස්තියක් කියන අදහස සමාජගත වෙලා තියෙනවා. ඇයි ඉංග්‍රීසි මෙච්චර බරපතල වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අධ්‍යාපනය ලබා ගන්න සමාජයේ ඉහළට යන්න නම් සමාජයේ ඉහළට යන්න ඉංග්‍රීසි අවශ්‍යයි. දැන් අපි දන්නවා ඉස්සර අපි හිතුවේ ඒ ලෙවල් පන්ති වලට දරුවන් එන්නේ නැහැ කියලා. දැන් ඕ ලෙවල් ඉඳන් දරුවන් එන්නේ නැති ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ලෙවල් ඕන්නේ කෙලින්ම ඩිග්‍රී එක කරන්න පුළුවන් කියන්නේ. මේ අධ්‍යාපනය කියන එක අපි එන්නේ නැන්න නිකන් අර බොයිලර් චිකන් හදනවා වගේ සංකල්පයකට එමින් තියෙනවා. ඒකේ බලපෑම මොකද්ද කියන එක ගැනත් අපි හොයන්න ඕනේ, ස්ටඩි කරන්න ඕනේ.
0: විනිසුරු වරුන්ගේ විශ්වාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට ඇති සූදානමක් පිළිබඳව වන සංවාදය මේ වන විට දේශපාලන වේදිකාවේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මේ අතර විනිසුරු වරුන්ගේ විශ්වාම වයස් සීමාව දීර්ඝ කිරීම රාජ්‍ය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, ඒ අනුව මේ ගැන කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ශීත බාර දුන් බවයි. ඒ අනුව අධිකරණ අමාත්‍යංශයේ ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවරයන්ට යොමු වීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
4: අධිකරණය පිළිබඳව විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා මේ නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්. ඒ වගේම අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධතිවල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාමත් ජනතාවට තවත් පීඩනයක් එල්ල වෙනවා. අතන 2020 දී 20 වෙනි සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාකාර විනිශ්චයකරු ප්‍රමාණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමා පිළිබඳ සැලකිලිමත් වෙලා තිබුණේ නැහැ. අනිත් පැත්තෙන් වෘත්තීය වේදීන් රට අතහැර යාම සහ වෘත්තීය වේදීන් මේ ශේෂ්ඨවලට පිවිසීමට තිබෙන අඩුපාඩුවක් දකින්න ලැබෙනවා. මේ රටේ ජනතාවගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තිබෙනවා. මේ සියලු කරුණු සැලකිලි ගත්තට පස්සේදී අපේ එක පැත්තකින් අධිකරණ පද්ධතිය සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම වැඩි කරන්න උත්සාහ කරනවා. යනවා තමයි මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට කටයුතු කරමින් හිටියා. නමුත් 33 දෙනෙක් ආවේ. ඒ 33 දෙනාගෙනු කී දෙනෙක් අධිකරණ ශේෂ්ත්‍රයට මහේස්ත්‍රාතුරු හැටියට ඇතුළු වේද කියලා අපි දන්නේ නැහැ. මේ සියලු කරුණු පිළිබඳව රජය අවධානය යොමු කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශයට බාර දුන්නා. අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිලි අරගෙන තමයි ඊළඟ පියවරට කැබිනට් මණ්ඩලය ප්‍රවිෂ්ඨ වෙන්නේ.
0: මේ අතර විනිසුරුවරුන්ගේ පමණක් විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට රජය උත්සාහ කිරීම මත ඒ පිළිබඳව සැකයක් සහ ගැටලු පැන නැගී ඇති බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා.
5: ඒ විනිශ්චයකරුවන්ගේ වයස් සීමාවල් වැඩි කරනවා නම් ඒ වැඩි කිරීමේ තිබෙන ක්‍රමවේද තිබෙනවා. එතකොට ඒව සම්බන්ධව අධිකරණ ශේෂ්ත්‍රය තුළ පැහැදිලි කතිකාවක් යන්න ඕනේ. එතකොට දැන් ඒ වගේම තමයි රජයේ ඉන්න අනිකු ශේෂ්ත්‍රවල ඉන්න අයගේ වයස් සීමාව සම්බන්ධවත් ඔවුන්ත් ඉල්ලීම් කරන්න පටන් ගන්නවා. ඒ හින්දා තමයි විපක්ෂය හැටියට අපි නිතරම කිව්වේ දැන් මේ ශේෂ්ත්‍රය තුළ ඉන්න අයගේ විශාල විරෝධයක් ඇවිල්ලා තිබෙනවා. අපි දැක්කා මේ අධිකරණ සේවා සංගමයේ ඉන්න විනිසුරුවන් ඔවුන් මේකට විරෝධය පළ කරලා තිබෙනවා. නීතිඥ සංගමයේ මේ සම්බන්ධව විරෝධය පළ කරලා තිබෙනවා. හදිස්සියේ ලහිලහියේ මේ විනිශ්චයකරුවන්ගේ වයස් සීමා වැඩි කිරීම සම්බන්ධව තමයි සියලු දෙනාම මේක ප්‍රශ්න කරන්න අද වෙනකොට ඉස්සරහට ඇවිල්ලා තිබෙන්නේ. මොකද අධිකරණයේ විතරක් ඉන්න විනිශ්චයකරුවන් විතරක් නෙමෙයි විශ්‍රාම යන්නේ. අනිත් ශේෂ්ත්‍රවල ඉන්න අයත් විශ්‍රාම යනවා. ඒත් අනිත් ශේෂ්ත්‍රවලත් හිඟයක් තිබෙනවා. ඒකට ඒ ශේෂ්ත්‍රය කතා නොකර ඒ ශේෂ්ත්‍රය ගැන කියන්නේ නැතුව විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමා විතරක් වැඩි කිරීම ගැන ක්‍රියා කරන්න කියලා තමයි ආණ්ඩුවේ මේ ක්‍රියාදාමය ගැන සියලු පාර්ශ්වයන්ගේ සැකය අද ඉස්මතු වෙලා තියෙන්නේ.
0: මෙම වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට ප්‍රබල වීමේ සම්භාවිතාවක් පවතින අතර 81% ප්‍රතිශතයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසුවේ එම කාලය තුළ තද වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. අමෙරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ දත්ත අනුව එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට නොපැමිණීමේ හැකියාවක් ඇත්තේ 3/1. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල්නිනෝ තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ග්‍රාමීය මට්ටමින් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.
6: එල්නිනෝ ලානීනා තත්ත්වය තුළ ඉතාමත්ම බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ජෛව විවිධත්වය පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා මේ පාර්ලිමේන්තු සංසදය කැප වෙනවා. මමත් ගරු මහාචාර්ය අභය වික්‍රම මැතිතුමා වුණත් විශේෂයෙන්ම මේ දේශගුණික කාලගුණික විපර්යාස පිළිබඳව මේ තත්ත්වයන් අගනුවරට නගරවලට සීමා වෙලා තිබෙන මේ සාකච්ඡාවන් අපි බලාපොරොත්තු වෙනවා ගමට රට පුරාවටම ගෙනහිල්ලා මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් භාවය අපේ රටේ ඇති කරන්න.
0: යලකන්නේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග මේ වන විට V-MAC 305 මිලදී ගෙන ඇතැයි V අලවි මණ්ඩලය පවසනවා. ඒ අනුව පසුගිය 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා වූ දින 4ක කාලයක් තුළ මෙම වීතෝගය මිලදී ගෙන ඇති බව V අලවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලද්ද මහතා කියා සිටියා. යලකන්නේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පසුගිය 13 වෙනිදා ආරම්භ කෙරුණු අතර V අලවි මණ්ඩලයේ පැවසුවේ වැඩිම V අසනු නෙලන ප්‍රදේශාශ්‍රිතව V ගබඩා විවෘත කරමින් V මිලදී ගැනීම සිදු කරන බවයි. කෙසේ වෙතත් ගොවීන් චෝදනා කරන්නේ රාජ්‍ය මකින් ලබා දෙන සහතික මිල ප්‍රමාණවත් නොවන බවටයි. මේ අතර V මිලදී ගැනීම සම්බන්ධව රාජ්‍ය පාර්ශ්වයෙන් හා ගොවීන්ගෙන් මෙලෙස අදහස් පළ වුණා.
7: එක එක දේශපාලන සටන්පාඨවලට රැවටෙන්නේ නැතුව අපි ගණන් හදලා දෙනවා. ගණන් හදලා තමයි ගාණ කියලා දෙන්නේ 120 130 140. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්න ඇති තරම් උද්ඝෝෂණය කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි ගාණ. ඇති තරම් කරගන්න අපිට තමයි.
8: මේ පිළිවෙල කොහෙවත් වී දෙන්න තැනක් නැත්තේ නැහැ. පාලම් කඩවුරු දවස් දෙකක් කරලා තිනවා තුන්වෙනි දවසේ වහලා. පිට ගොවියෝ වෙනම් දෙන්නේ නැහැ මේකට වී ගන්න. දැන් රජය පම්පෝරි ගැව්වට තවම රජය නිලධාරිත් එකයි අමතිලත් එකයි නියෝජ්‍ය අමතිලත් එකයි මුන්ට පුළුවන් කයිය විතරයි.
9: මහවාරි කපනකොට තව මාසයක් යන්න පුළුවන්. හැබැයි ඊට කලින් සුළු ගොවි සංවිධාන වල මැද කන්නල ගොවීන් අස්සන්න නෙලනවා. ඒවා ගොවීන් නෙමෙද කුණු කොල්ලෙට හරිය දී ගනින්ලා කියලා මේ එහෙට මෙහෙට බෝල පාස් කරන්න හම්බෙන්න එපා මතක තියාගන්න. ඇත්ත ප්‍රශ්නේ හැමමයි සමස්ත ගොවි ආයනවා කොළඹට
10: බඩහැරලා වී ගත්තත් ආණ්ඩුවට ගන්න පුළුවන් උපරිම 105ක් කියන්නකෝ. එතකොට ඉතුරු 95ට මොකද කරන්නේ? මේකනේ තියෙන ගැටලුව. ඒ 95 80ට 85ට ගන්නව නම් 120 ගන්න කතා කරන්නේ මොනවද? කාල් කිලෝ එකක් රුපියල් 10කින් බැරි විලා බීමිලියක් රුපියල් 2000 ගන්නේ අඩු වෙලා.
11: පෞද්ගලික අංශෙත් එකඟ වෙලා තියෙනවා අපිත් එක්ක කරපු සාකච්ඡාවලදී. වී රජයේ නියම කරපු මිලට මිල දී ගන්න. පෞද්ගලික අංශෙත් රුපියල් මිලියන 10000ක් රජය ණය පදනමින් වෙන් කරලා තියෙනවා වී මිල දී ගැනීම සඳහා. ඒ නිසා අපි ගොවි ජනතාවට ආරාධනා කරනවා රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ ඔබ. පෞද්ගලික අංශෙත් ඔබේ ප්‍රමිතිගත වී රජයේ නියම කරපු මිලට විකිණීමේ පහසුකම තිබෙනවා.
0: කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අධිවාසිකම් පෙත්සම විභාගයට ලෝකින නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රසාධිකරණය තීන්දුව කර තිබෙනවා. හිටපු ජනාධිපති වරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු විසින් මෙම මූලික අධිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ බව සඳහන්. කෙසේ වෙතත් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමටයි ශ්‍රසාධිකරණය තීන්දුව කර ඇත්තේ. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හඬින් ලබන සතියේ තමුන බලාපොරොත්තුෙන් අදට සමගන්නවා මම නිරෝධකාරයව සම් කොළඹ සිට.

0: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපද මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරැඳි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් වෙනද වගේම අදත් අප හිතවත් විජිත් කුමාර ශ්‍රේෂ්ඨ මහතා සූදානමින් සිටිනවා. ඔහුගේ සිතරැඳුණු ගීතය මෙම සතියේ මේ ආකාරයෙන් ඔබ සමග බෙදා හදා ගැනීමට.
1: නයන් අතීතයේ ඉත ආශාවෙන් රසවින්ද ඩෝල්ටන් අල්විස් සූරින් රචනා කළ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළ ගීතයක් මතකය තුළින් මතු වූවා. ගී ගායනා කළේ විශාරද බණ්ඩාර අතවුද.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුතු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරි මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයි බඳුමින්ද? දුමින්ද, ඇත්තරම මේ අධිකරණය පිළිබඳව බොහෝ තොරතුරු අපිට පසුගිය සතිය තුළ දකින්න ලැබුණා. දැනගන්න කැමති මොනවාද මේ අධිකරණය පැත්තෙන් අපිට දැනගන්න තියෙන අලුත්ම තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන්, විශේෂයෙන්ම අධිකරණය පැත්තෙන් ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේනුත් මේ සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මොකද අර පසුගියදා සිද්ධ වෙච්ච මීගමු වන්දනාගාරයේ සිදු වෙච්ච සිරකරුවන් සහ නිලධාරීන්ගේ ඝාතන සහ මරණ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහත්මයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා විපක්ෂයේ විසින්. කොහොම වුණත් ඒක එක්දින විවාදයක් විදිහට සිකුරාදා දිනේදී ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් විවාද පැවැත්ුණා. කොහොම වුණත් ඒ විශ්වාසභංග යෝජනාව ඉතින් ආණ්ඩුවේ පැත්තට ජාතික ජනබල වේගයට මේ වෙන විට මන්ත්‍රීවරු 159 එකතුෙන් දෙකක බහුතරයක් සිටිනවා. ඉතින් එවැනි අවස්ථාවක විශ්වාසභංගය පරාජය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම ජයග්‍රහණය කරන්නට අමාරුයි විපක්ෂයේ පැත්තට ගත්තොත් එහෙම. කොහොම වුණත් විශ්වාසභංගය රජයේ පාර්ශ්වීය විසින් වැඩි ඡන්ද 116කින් ජයග්‍රහණය කරනු ලැබුවා. කොහොම වුණත් විපක්ෂයේ අරමුණ වෙන්නේ මේ වගේ අවස්ථාවකදී විශ්වාසභංගය ඉදිරිපත් කරන්නේ බොහෝ දුරට මේ ජයග්‍රහණය කිරීම සඳහා කියන අරමුණින් නෙමෙයි. විශේෂයෙන්ම ඒ එදින විවාදයේ තුල මහජන මතයක් සැකසීම සහ ඒ ප්‍රචාරයක් ලබා ගැනීම සහ ආණ්ඩුව ඒ කාරණා යම් ආකාරයකට රටට හෙළිදරව් කිරීමට අවස්ථාවක් කර ගැනීම තමයි බොහෝ දුරට විපක්ෂයේ විදිහට තිබුණේ. ඒ වගේම නයන සඳහන් කරන්න ඕනේ දහස්පතින දිනේදී විපක්ෂයේ සියලුම පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේ දැනට සිටින මන්ත්‍රීවරු ඉන්න පක්ෂ වෙන්න පුළුවන්, ඒ වගේම දැනට නියෝජනය නොකරන පක්ෂ වෙන්න පුළුවන්, සියලුම බොහෝ ප්‍රධාන පක්ෂ නායකයින් සියලුම දෙනා විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ රැස්වීමක් සාකච්ඡාවක් පැවැත්තුවා. එතනදී විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රධානම කාරණා වුණේ මේ වර්තමාන රජය විසින් මේ නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා යම් යම් අහිතකර ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට වාර්තා වෙන නිසා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි විපක්ෂ නායකවරයා ප්‍රමුඛ ඒ විපක්ෂයේ සියලුම කණ්ඩායම් ඉදිරිපත් කළේ. එතනදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු සියලුම පක්ෂ නායකයෝ, විමල් වීරවංශ, උදේගම්මන්පිට, පාර්ලි චම්පික රණවක, මනෝ ගණේෂන්, රවුෆ් හකීම් මෙයාදී විවිධ සිංහල දමිළ සහ මුස්ලිම් කියන පක්ෂ වල සියලු නියෝජිතයෝ විශේෂ සාකච්ඡාවක් පවත්වලා මේ සියලුම දෙනා එකට එකතු වෙලා මේ රජයේ විසින් නීති ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වයට යම් යම් එල්ල කරන බලපෑම් විදිහට විශේෂ ප්‍රධාන චෝදනාවක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරුවරුන්ගේ කාලය තවදුරටත් අවුරුදු දෙකකින් ඔවුන්ගේ කාලය දීර්ඝ කිරීමට විශ්‍රාමයාමේ කාල සීමාව අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් එනවා. ඉතින් රජයේ පැත්තෙන් ඉදිරිපත් කරන්නේ මේ විනිසුරුවන්ගේ අධ්‍යක්ෂීම් බහුල විනිසුරුවන්ගේ සේවය මේ ඉතා ඉක්මනින් මේ නඩු ටික අවසන් කිරීමට අවශ්‍ය වෙනවා කියන කාරණාව තමයි රජයේ පැත්තෙන් ඉදිරිපත් කරන්නේ. අනිත් පැත්තෙන් විපක්ෂයේ චෝදනා කරන්නේ මේ විනිසුරුවන්ගේ කාලය අභියාචනා අධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීම තුළින් ඒ විනිසුරුවරු අනියමාර්ථයෙන් මේ රජයට යම් පක්ෂපාතීත්වයක් සිදු වෙයිද කියන කාරණාව, ඒ කියන්නේ ඒ ඔවුන්ට අවශ්‍ය නඩු තීන්දුව ලබා ගැනීමට මේ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට විශාල හානියක් බවට තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නේ. ඒ සම්බන්ධයෙන් නීතිජ සංගමයත් මේ වන විට විරෝධය පාලා තියෙනවා. ඒ වගේම නව විනිසුරුවරු බඳවා ගැනීම වඩා සුදුසුම ක්‍රියාව කියන කාරණාව තමයි තියෙන්නේ. ඒ වගේම මේ කාරණාවත් එක්කම විශේෂයෙන් පුරප්පාඩු පවතින රජයේ බොහෝ ස්ථානවල පුරප්පාඩු පවතින නිසා රාජ්‍ය සේවකින්ගේ විශ්‍රාමයාමේ වයසත් තව අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මෙය සාකච්ඡාමය පවතින තත්ත්වයක් අර විනිසුරුවරුන්ගේ කාල සීමාව අවුරුදු දෙකකින් තීම් මේ දීර්ඝ කරන්නටත් පාර්ලිමේන්තුවේ තුරෙන් දෙකේ බලයක් අවශ්‍ය වෙනවා. ඒ බලය දැනටමත් ආණ්ඩුව සතු නිසා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර කිරීමක් තමයි යන්නේ. තවමත් ආණ්ඩුව අවසන් තීන්දුවක් ගෙන නැහැ මේ කාරණාව සම්බන්ධයෙන්. කොහොම වුණත් නැහැ මේ වන විට ලංකාවේ ඇහිච්ච නඩු ප්‍රමාණය 111 ඉක්මවලා තිබෙන බව තමයි විශේෂයෙන්ම වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ විනිසුරුවන්ගේ හිඟය ඇතුළු විවිධ කාරණා නිසා මේ නඩු ප්‍රමාණ ස්ථිර වෙලා තියෙනවා කියන කාරණාව තමයි තියෙන. විශේෂයෙන්ම මහාධිකරණවල විවිධ වර්ගයේ නඩු 40,299ක් පමණ හිර වෙලා තිබෙන බව සඳහන් වෙලා තියෙනවා. මින් 27,376ක්ම අපරාධ නඩු බවට තමයි තියෙන්නේ. රට පුරා මහාධිකරණ 37ක් ක්‍රියාත්මක වෙන. ඒ කටයුතු සාකච්ඡා වෙමින් පවතිනවා. ඉතින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ නුදුරු අනාගතයේදී ඉක්මනින්ම මේ කණ්ඩායම් වලට නිවාස අඩස්සියේ තැබීම ක්‍රමය නීතිය ක්‍රියාත්මක කිරීම තමයි වඩා සුදුසු කාරණාවක් කියන එක. කොහොම වුණත් නැහැ ලංකාවේ මේ වන විට බන්ධනාගාරවල නියමානුකූලව රැඳවිය හැකි උපරිම ධාරිතාව වෙලා තියෙන 10,375. ඉතින් අවාසනාවන්ත ලෙස මේ වන විට මේ වගේ 4 ගුණයක්, ඒ කියන්නේ 40,000කට අධික රිමාන්ඩ් සහ සිරකරුවන් සිටින බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙතන ප්‍රධානම කාරණාව අර රිමාන්ඩ් බන්ධනාගාරගත වෙන ඒ සිරකරු මේ රැඳවියන්ගේ රස පරීක්ෂක වාර්තා ලැබෙන තුරු ඔවුන් අවුරුදු ගණනාවක් බන්ධනාගාරගත වෙලා තියෙනවා. ඉතින් මේ වන විට රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම රස පරීක්ෂක නිලධාරීන් ප්‍රමාණයක් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම දැනට රස පරීක්ෂක වාර්තා හරිනම් කිරීමට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මාසෙකට 1,000-2,000 අතර ප්‍රමාණයක් වහාම නිකුත් කරන්න තමයි විශේෂයෙන්ම රජයේ පැත්තෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද රස පරීක්ෂක වාර්තා නැත්තම් දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමට ඒ රැඳවියන්ට සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම දඩහා මුදල් අප මුදල් ගෙවා ගැනීමට නොහැකි ව බන්ධනාගාරවල රැඳවියන් 3,371 දිනක් සිටින බවට වාර්තා වෙලා තිනවා. ඉතින් ඒකත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ විශේෂයෙන් සුළු දඩ ප්‍රමාණයක්. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපමුදල් සුළු අපමුදල් ප්‍රමාණයන් පවා මේ තිබෙනවා. විශේෂයෙන්ම දඩ ගෙවා ගැනීමට නොහැකි අප මේ බන්ධනාගාර 28,1940ක් සිටින බවට වාර්තා වෙලා තිනවා. ඒ වගේම අපමුදල් තබා ගැනීමට නොහැකි අප බන්ධනාගාර 21,1940 දිනක් සිටින බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් මේ සමස්තයක් ගත්තොත් 3,371 පිරිසක් මේ ඇපයි දඩයි ගෙවා ගැනීමට නොහැකිව රැඳිලා ඉන්නවා. ඉතින් ඔවුන්ට ඇප සහ ඒ දඩ මුදල් ගෙවන්න පුළුවන් නම් මේ බන්ධනාගාර වලින් මේ 3,371 දෙනාම එළියට මේ ගෙන රැගෙනීමට මේ හැකියාව තියෙනවා.
3: දුමින්දේ වගේම මේ ලංකාවේ ඩෙංගු තත්ත්වය පිළිබඳව බොහෝ කතිකාවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා මේ ජාත්‍යන්තරෙත් මේ ඔස්ට්‍රේලියාව වගේ රටවල්වලත් මේ ලංකාවේ ඩෙංගු තත්ත්වය ගැන යම් අවස්ථාවල මාධ්‍යවල ප්‍රවෘත්ති දකින්න ලැබෙනවා. මොනවද මේ ඩෙංගු පිළිබඳව වර්තමානයේ තියෙන අලුත්ම තොරතුරු?
4: ඇත්තටම නයින් විශේෂයෙන්ම මේක වසංගත තත්ත්වයක් බවට වාර්තා වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ලංකාවේ අධි අවධානම් සෞඛ්‍ය කොට්ටාස 175ක් මේ වන විට වාර්තා වෙනවා අධි අවධානම් සහිත. ඉතින් කොහොම වුණත් මේ වන විට 82,000 රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම මරණ 61ක් දක්වා වැඩිවීමක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. කොහොම වුණත් මහජන සෞඛ්‍ය පරිශ්‍රයෝ සහ විශේෂයෙන්ම යුද හමුදාව ත්‍රිවිධ හමුදාවම සමස්තයක් විදිහට එකතු වෙලා මේ ඩෙංගු ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේත් මේ විවිධ ස්ථාන පරීක්ෂා කරමින් පවතිනවා. ඉතින් මහජනතාවගේ යම් ආකාරයකදී අඩුවක් මේ සම්බන්ධයෙන් දක්වන බව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ වන විට බස්නාහිර පළාත තමයි අධි අවධානම් තත්ත්වයක් ලක් වෙලා තියෙන්නේ. ඩෙංගු රෝගීන් 42,414ක් වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රමාණයෙන් ඒ කියන්නේ 52.92% මේ පිරිසක් මේ ඩෙංගු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ගම්පහ ගත්තොත් එහෙම 16,950ක් වාර්තා වෙලා තියෙනවා. 21.16% වශයෙන් මේ කොළඹ සහ ගම්පහ තමයි ප්‍රධානම වාර්තා. ඒ කියන්නේ 70%ක වගේ වැඩි ප්‍රමාණයක් මේ ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ මේ ප්‍රමාණය. ඉතින් කොහොම වුණත් මේ ජීවිතක්ෂයට පත් වෙච්ච හැටෙක් දෙනාගෙන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වෙන උණු අය විදිහට වාර්තා වෙන්නේ කාන්තාවන්. විශේෂයෙන්ම ඒකට ප්‍රධානම සෞඛ්‍යමය කාරණාව කියන්නේ ඔවුන් ඩෙංගු රෝගය සමහරට ඇඟේ පියාගෙන එහෙම නැත්නම් ඒ තිබුණත් ගෙදර කටයුතු කාන්තාව ඒ කියන්නේ අම්මා අතින් නැත්නම් සහෝදරිය අතින් සිද්ධ වෙන නිසා ඔවුන් අධික වෙහෙසටපත් වීම නිසා මේ කාරණාව ඔවුන් බරපතල තත්ත්වයන් වලට යැවෙන බව තමයි වාර්තා වෙන ඔවුන්ට විවේකය අඩු වීම නිසා.
3: ඔව් දුමින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද අහන්න තිබෙන්නේ?
4: ඔව් කාරණා කීපයක් සනාන් කරතේගෙන නැහැ. විශේෂයෙන්ම මේ ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ මාස දෙකකින් කල් දාන්න කියලා ශිෂ්‍යයින් පිරිසක් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරා. කොහොම වුණත් අභියාචනාධිකරණයේ එම පෙස්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අපොස උසස් පෙළ විභාගයේ නියමිත පරිදි අගෝස්තු මාසයේදී සිදු වෙනවා. ඒ වගේම මේ දිනවල කතා වෙන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ මේ එල්නිනෝ තත්ත්වය කොහොමද කියන කාරණාව. විශේෂයෙන්ම දැනට පුරෝකථනයන් තියෙන්නේ මේ ජූලි මාසය සහ අගෝස්තු මාසය කියන මාස කාලය වියලි කාලගුණක තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඇතිවන බව. ඒ වගේම සැප්තැම්බර් මාසයේ සිට වැසි තත්ත්වයක් අධික වැසි තත්ත්වයක් සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන මාසවල ඒ කියන්නේ සැප්තැම්බර් අග ඉඳලා දෙසැම්බර් වෙනකන් සමහරවිට මේක ජනවාරි දක්වා වර්ධනය වෙයි කියලා පුරෝකථනය කරනවා. විශේෂයෙන්ම දැඩි ගම් වතුරු තත්ත්වයන් ඇති වෙන තත්ත්වයේ වැසි තත්ත්වයන් ඇති වෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී වියලි කලාපයේ ඇතැම් අවස්ථාවලදී ඒ කියන්නේ වියලි කලාපයේ තියෙන ප්‍රධාන දිස්ත්‍රික්කවලත් දැඩි වියලි උණුසුම් කාලගුණයකට දක්නට ලැබෙයි කියන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ දැන් දැනටමත් විවිධ සාකච්ඡා පවත්වමින් විශේෂයෙන්ම ජලය ටික රැස් කරන්නේ කොහොමද, ඒ වගේම අර පිරිවැත්මෙන් විදුලිය පාවිච්චි කරන්නේ කොහොමද, ඒ වගේම හදිසි ආපදා තත්ත්වය මොකද, පහුගිය මේ අධික වර්ෂාව සහිත කියන කාලය උපකල්පනය කරන කාලය තමයි පහුගිය අවුරුද්දේ දිට්ඨුව ඇවිල්ලා අති විශාල හානියක් සිද්ධ වුණේ. ඉතින් නැවතත් එවැනි හානියක් නොවෙන්න රඟ බලා ගැනීම පෙර සූදානම් කිරීම සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ වගේම නයින් කොළඹ පෝර්ට් සිටි ගත්තොත් පෝර්ට් සිටි ප්‍රදේශයේදී චීන ජාතිකයින් සහ චීන ජාතිකයින් අතර පිරිසක් අතර ඇතිවෙච්ච ගැටුමකින් එක චීන ජාතිකයේ ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේදී සංගමා තබා පිළියේදී පොලිසිය විසින් සොයාගත්තා. ඒ වගේම දෙදෙනෙක් තුවාල වෙලා තියෙනවා. මේ නියගිය චීන ජාතිකයා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් විදිහට තමයි හඳුන්වා දෙන්නේ. චීන අතර ගැටුමක් විදිහට තමයි එම ගැටුම සනාන් කරන්නට තියෙන්නේ. ඒ වගේම තවත් අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා. හෝමාගම කර්මාන්ත පුරේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් හදිසියේ ගිනි අරගෙන සම්පූර්ණයෙන්ම කර්මාන්ත ශාලාව විනාශයට පත් වුණා. ඒකේ අවාසනාවන්ත සිද්ධිය තමයි ඒ සේවය කරපු එක් තරුණයෙක් සහ තරුණයින් හතර දෙනෙක් ඒ කියන්නේ පුජ්‍යලින් පස් දෙනෙක් පිරිසිලා ජීවිතක්ෂයට පත් වීමේ අවාසනාවන්ත සිදුවීමත් මේ සතියේදී සිද්ධ වුණා.
3: දුමින්දත් අප සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත

අපි දැන් සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරයේ කාලගුණ වාර්තාව ඔබට ගෙනීමටයි. ඉතින් හෙට දවස එනම් ජූලි මාසේ 27 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 18යි, අඟහරුවාද උපරිම උෂ්ණත්වය 15යි, වැසි සහිත දිනයක්. බදාදා 15ක් හැට සඳහන් වෙන්නේ නැවතත් සුළු වැසි ඇති විය හැකි දිනයක් හැට සඳහන් වෙනවා. බ්‍රහස්පතින්දා 14යි, සිකුරාදා 15යි, ලබන සතියන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 16ක් හැටියටත්, සතියන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 17ක් හැටියටත් සඳහන් කර තිබෙනවා. ලබන සතියේ සාරාංශයක් වශයෙන් ගත්තොත් අඟහරුවාදා වැසි සහිත දිනයක් හැට සඳහන් වෙන්නේ, අනිකුත් දින වැසි රහිත දින හැටියටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. ඉතින් අද මම හිතන්නේ මේ වන විටත් ඔබ බොහෝ විට නරඹන්නට ඇති ඇඩිලේඩ් මහමුණා භාවනාසපුවේ ඉදිකර ඇති ඉතාමත් අලංකාර කූඩුව. ඉතින් ඉතා අලංකාරයි, මං හිතන්නේ අපිට ඔබටත් මේ බලන්න හම්බෙන්න ඇති කියලා හිතනවා. ඔබ එම කූඩුව නරඹලා නැත්තම් තවමත් ඔබට වෙලා තියෙනවා, මොකද අද විශේෂයෙන්ම මේ වැඩසටහන අවසන් වන මොහොතෙත් ඔබට ගිහිල්ලා මහමුණා භාවනාසපුවේ එම කූඩුව බැලීමට තවදුරටත් අවස්ථාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පුංචි දුවා දරුවන් සමග ගිහිල්ලා ඒ අලංකාර කූඩු රාජ්‍යය බලන්න කියන ආරාධනාවත් මතක් කරන්න කැමති අද දවසෙත් ඔබ ඊයේ දවසේ මේ කූඩුව බැලුවේ නැත්තම්. හොඳයි, ඉතින් අපි විශේෂයෙන්ම අද දවසේ ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යන්නටයි කාලය පැමිණ තිබෙන්නේ. අද ඔබ වෙත ගෙන සදහම් සිතුවිල්ල

පුවත් පසුවේ ප්‍රම ඔබ වෙත ගෙනාවා නිරෝධ කාර්යව සම් ලංකාවේ සිට. ඒ වගේම අද දවසෙත් සිතරැඳි ගීතයෙන් අප සිළු දෙනා පෙනවුවේ අප හිතවත් විජිත් කුමාර සෙනත්ත මහතා. ලංකාවේ සිට නොදුටුමානී විශේෂාංගයට දුරකථනයෙන් අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසූරි මහත්මයා. ඉතින් තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්ක අසු කරගෙන ලබන සතියේ නැවතත් ඔබ හමුවට එන බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව ඔබ සියලු දෙනාගෙම සමුගෙන යන මම නයන් පෙරේරා. ඉතින් ඇඩිලේඩ් ලක්හඬ වෙනුවෙන් ඔබ සැමට නිරෝගී සතුටින් හා සාමයෙන් පිරි සුන්දර සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.

අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. රේඩියෝ ඇඩිලේඩ් 101.5 FM තරංගමාලා ඔස්සේ විකාශනය වන ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහනට අදත් සුපුරුදු පරිදි ඔබ සියලු දෙනාම ඉතාමත් ලිංගතුකමින් පිළිගන්නවා. ඉතින් අද ජූලි මාසේ 26 වෙනිදා ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් දකුණු ඔස්ට්‍රේලියාවේ අපේ ප්‍රජාව එකට බැඳ තබන ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහනත් සමගයි අද දවසෙත් ඔබගේ ආලින්දයට මේ අපි පැමිණෙන්නේ. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් සමග ගීගොන්නකුත් එක්ක අසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් මම ඔබේ හිතවත් නයන් පෙරේරා අදත් වෙන්ද වගේම මේ වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ

ඇඩිලියඩ් ලක්කඩ සතිපතා අබෝයත තිළින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ලටයි අපි මේ ඔබෝයත රැගෙනයාමට සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ විශේෂයෙන්ම ඇසල පොහොය නිමිති කරගෙන පවත්වනු ලබන සදහම් සිතුවිල්ල අද ඔබෝයත ගෙනනු ලබන්නේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමින් වහන්සේ විසින්.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත, අද ඇසළ පුර පසළොස්වක් පොහොය. ශාසන ඉතිහාසයේ බුද්ධ චරිතයේ බොහෝ වැදගත් සිදුවීම් රාශියක් අද මන් දවසක සිදු වුණා. අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගත්තේ අද වන් දවසක. රාහුල කුමරුගේ ඉපදීම සිදුවුණේත් අද වන් පොහෝ දවසක. සිද්ධාර්ථ කුමාරයා ගීගය හැදගියේත් අද වැනි දවසක. සම්බුදු පියාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව, ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිදු කළේත් අද වැනි දවසකයි. බෞද්ධ ජනතාව හොඳට දන්නවා, අද තමයි ස්වාමීන් වහන්සේලා උපසපන් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරන්නට නියමිත දවස. මහා සංඝ දුවන උපෝසථාගාරයට එක්ව පොහොය සිදු කිරීම උන්වහන්සේලා වෙතින් සිදු වෙනවා. උන්වහන්සේලාද පිරිසිදු භාවයේ ලබා ගන්නවා. ඇත්ත වශයෙන්ම ඇසළ පොහොය අපට මහත් වූ වටිනා කරුණු කාරණා රාශියක් සීගන්වනු. ඒ වාගේම මහනුවර සෙන්කඩගල ඓතිහාසික මහා දළදා පෙරහැරත් ඇසළ මාසෙ පවත්වන්. ඇසළ මාසය තුළ ශාසනික වශයෙන් සිදු වුණු සිදුවීම් රාශියක් කියන එක අපි කවුරුත් දන්නවා. ඇත්ත වශයෙන්ම අද ඉතාම උතුම් පොහොයක්. මේ පොහෝ දවසේ ආගමික කටයුතුවල යෙදමින් අපේ ජීවිත සීලවන්ත, ගුණවන්ත, පින්වන්ත ජීවිත බවට පත්කරගන්නට උත්සාහ ගැනීම හොඳයි. දහස් සංඛ්‍යාත උවසු උවසියෝ වේද විහාර කලා අද ගමන් කරන්නේ තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න. මේ මනුස්ස ජීවිතයේ සීලයෙන් පුරවගන්න සිල්වන්ත ගුණවන්ත ජීවිතයක ප්‍රතිඵලය නම් සසර වසන තුරු නිවන් දකින තුරු උසස් දිව්‍ය මනුෂ්‍ය බමගාමි ජීවිත ලබ ගැනීමයි. ඇත්ත වශයෙන්ම පන්සිල්වත් අඩුපතරමින් ආරක්ෂා කරන්ට ඔබ අධිෂ්ඨාන ගන්න ඕනේ. අටසිල් සමාදන් වෙමින් විවිධ සීලවල පිහිටමින් දානශීල භාවනා ත්‍රිවිධ පින්කම් පුරවා ගන්නට අද ඔබ අධිෂ්ඨාන ගන්න. ඔබගේ අද දවස උතුම් උදාර වූ පුණ්‍ය කටයුතු සඳහාම යොදවා ගැනීම ඉතාම වැදගත්. සද්ධාවන්ත උපාසක මහත්මයෙක්, උපාසිකා මාතාවක් හැටියට ඔබ තුනුරුවන් සරණ යමින් ඔබගේ ජීවිතය දෙලොව ජයගන්නු පිණිසම යොදව ගන්න. මේ තරම් වටිනා කාලයක මනුෂ්‍ය භවයක් ලබලා බුද්ධෝත්පාද කාලයක අපි මෙලොව එළිය දැක බෞද්ධයෝ හැටියට ආගමික වතාවත්වල යෙදෙන්ට ලැබීම හරි උතුම්. බොහොම සතුටෙන්, ප්‍රීතියෙන්, උද්‍යෝගයෙන්, උනන්දුවෙන් පන්සලට යන්න, තුනුරුවන් වඳින්ට, බණ භාවනා කරන්න, උසස් සීලයේ පිහිටන්න, ඔබගේ සීලය පිරිසිදුවම පවත්වා ගන්න. සිල්වන්ත ගුණවන්ත ජීවිතයෙන් තමයි දෙලව ශාන්තිය සැලසෙන්නේ. නිවන් අවබෝධ කර ගැනීමේ ඥාන මාර්ගයේ පළමු අංගය සීලයයි. එබැවින් සීලයෙන් කය වචන හික්මවනවා. කය වචන හික්මවා ගැනීමෙන් සිත සමාධිගත කර ගන්න පුළුවන්. සමාධි වූ සිතට තමයි සත්‍ය වටහා ගැනීමේ නුවණ පහළවන්නේ. එබැවින් සීල සමාධි ප්‍රඥා වඩමු. මේ ජීවිතයේ ජයගනිමු. ඔබට තෙරුවන් සරණයි.

0: ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමාජ දර්ශක ඒකකය මගින් පවත්වන ලද නවතම සමීක්ෂණයකට අනුව වත්මන් ජනාධිපතිවරයා හා රජය පාලන හැකියාව කෙරෙහි ජනතාව ඉහළ ප්‍රසාදයක් දක්වන බව හෙළිව තිබෙනවා. රජය ජීවන වියදම පාලනය කරන ආකාරය පිළිබඳව ජනතාව බිඳී ගිය අදහස් දරන අතර 45.3% ඒ පිළිබඳව සෑහීමකට පත්වන විට 44% අතෘප්තිය පළ කර තිබෙනවා. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාව අතර ජීවන වියදම කිරීම පිළිබඳව පවතින්නේ අඩු ප්‍රසාදයක්. ආර්ථික දුෂ්කරතා පැවතියද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව 75.5% ඉතා ඉහළ ප්‍රසාදයක් ජනතාව තුළ පවතින බව මෙම සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මීට සාපේක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි පවතින්නේ 29.4% ජන ප්‍රසාදයක්. මීට අමතරව ජාතික ජන බලවේගයේ කාර්යක්ෂම පාලනය ලබා දීමේ හැකියාව පිළිබඳව 62.8% විශ්වාසය පළ කරන අතර ජනගහනයෙන් 64.1% විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දක්වනවා. කෙසේ වෙතත් එය වහාම සිදු කළ යුතු ප්‍රමුඛතාවයක් ලෙස සලකන්නේ 29.6% පමණයි. බහුතරයක් එනම් 40.5% අදහස් කරන්නේ එය අහෝසි කළ යුතුවද එය මේ මොහොතේ හදිසි ප්‍රමුඛතාවයක් නොවන බවයි. දික්වා ආපදා සහන සේවාව සම්බන්ධව රාජ්‍ය ආපදා සහන ලබා දීමේදී කටයුතු කළ ආකාරය පිළිබඳව 68.6% ජනතාව සෑහීමට පත්ව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම් නීති හමුවට පැමිණවීමට රාජ්‍ය ගන්නා සහයන් පිළිබඳව 51.6% ප්‍රසාදය පළ කරන අතර ජනතාවගෙන් 67%ක් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම වැදගත් බව විශ්වාස කරනවා. මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් පෙනී යන්නේ ශ්‍රී ලාංකික ජනතාව වත්මන් දේශපාලන නායකත්වයේ සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටින බවයි. ඒ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද මෙලෙස අදහස් පළ වුණා.
1: මම දැක්ක මේ පහුගිය දිනක සමීක්ෂණ වාර්තාවක් කළා. ජනාධිපතිවරණ 75%ක් කැමති. අනේ අපේ හැමදෙරේ ඒ වාර්තාවම යට තියෙනවා රටෙන් භාගයක් බඩගින්නේ. දැන් රටෙන් භාගයක් බඩගින්නේ ඉන්නකොට මේ 75% ජනාධිපතිරත් කැමති. දැන් මේ දෙන්නගේ ඇත්ත කියන්නේ කවුද?
2: මේ අරන් යන වැඩපිළිවෙල ආපස්සට හරවන්න ඒගොල්ලන්ට බලය දෙන්න කිසි කෙනෙක් සූදානම් නැහැ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මගින් සමීක්ෂණයක් කළ බැලුවා අනුර දිසානායක ජනාධිපතිවරයාටද ජනතා මතයේ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාටද කියලා. 75% ඉක්මවපු ජනතා ප්‍රසාදයක් අනුර දිසානායක සහෝදරයාට තියෙනවා.
0: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව මේදී සාකච්ඡා කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබලය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍යපාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදිකිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. අවිධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන රටාව වෙනස් කරමින් ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය සහ වෘත්තීය භාවය ඉහළ නැංවීමට රජය ඍජුව මැදිහත්වන බවත් පෙර පාසල් ක්ෂේත්‍රයේ සිටින කිසිවෙකු බැහැර නොකර ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසා. මේ අතර 13 වසරක අධ්‍යාපනය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය අදහස් පළ කළා. ඇය මේ බව කියා සිටියේ පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.
3: එතකොට අපි අද බැලුවොත් දෙමව්පියන්ගේ පැත්තෙන් ඉල්ලුම තියෙන්නේ මොන වගේ පාසල් වලටද කියලා බයිලිංගුවල් එඩියුකේෂන් තමයි සියලු දෙනාගේම බලාපොරොත්තු. සහ ඉක්මන්ට ඉවර කරන්න පුළුවන් අධ්‍යාපනය. කියන්නේ අවුරුදු 13 ඉස්කෝලේ ඉන්න එක වැඩි කියන අදහසක් දැන් සමාජගත වෙලා තියෙනවා. අවුරුදු 3-4 ඩිග්‍රී එකක් වෙනුවෙන් ගත කරන එක කාලේ නාස්තියක් කියන අදහස සමාජගත වෙලා තියෙනවා. ඇයි ඉංග්‍රීෂ් මෙච්චර බරපතල වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ අපි අධ්‍යාපනය ලබා ගන්නේ සමාජයේ ඉහළට යන්න නම් සමාජයේ ඉහළට යන්න ඉංග්‍රීසි අවශ්‍යයි. දැන් අපි දන්නවා ඉස්සර අපි හිතුවේ ඒ ලෙවල් පන්ති වලට දරුවන් එන්නේ නැහැ කියලා. දැන් ඕ ලෙවල් ඉඳන් දරුවන් එන්නේ නැති ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ලෙවල් ඕන්නේ කෙලින්ම ඩිග්‍රී එක කරන්න පුළුවන් කියන එක. මේ අධ්‍යාපනය කියන එක අපි එන්නේ එන්න නිකන් අර බොයිලර් චිකන් හදනවා වගේ සංකල්පයකට එමින් තියෙනවා. ඒකේ බලපෑම මොකද්ද කියන එක ගැන අපි හොයන්න ඕනේ, ස්ටඩි කරන්න ඕනේ.
0: විනිසුරු වරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට ඇති සූදානම්ක් පිළිබඳව වන සංවාදය මේ වන විට දේශපාලන වේදිකාවේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මේ අතර විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම රාජ්‍ය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, ඒ අනුව මේ ගැන කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ශීත බාර දුන් බවයි. ඒ අනුව අධිකරණ අමාත්‍යංශයේ ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවරයන්ට යොමු වීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
4: අධිකරණය පිළිබඳව විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා මේ නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්. ඒ වගේම අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධතිවල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාමත් ජනතාවට තවත් පීඩනයක් එල්ල වෙනවා. අතන 2020 දී 20 වෙනි සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කවුරුන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාකාර විනිශ්චය කවුරුන් ප්‍රමාණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමා පිළිබඳව සැලකිලිමත් වෙලා තිබුණේ නැහැ. අනිත් පැත්තෙන් වෘත්තීය වේදීන් රට අතහැර යාම සහ වෘත්තීය වේදීන් මේ ශේෂ්ඨවලට පිවිසීමට තිබෙන අඩුපාඩුවක් දකින්න ලැබෙන පේ රටේ ජනතාවගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තිබෙනවා. මේ සියලු කරුණු සැලකිලි ගත්තට පස්සේදී අපේ එක පැත්තකින් අධිකරණ පද්ධතිය සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම වැඩි කරන්න උත්සාහ කරනවා. යනවා තමයි මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට කටයුතු කරමින් හිටියා. නමුත් 33 දෙනෙක් ආවේ. ඒ 33 දෙනාගෙනු කී දෙනෙක් අධිකරණ ශේෂ්ත්‍රයට මහේස්ත්‍රාත්වරු හැටියට ඇතුළු වේද කියලා අපි දන්නේ නැහැ. මේ සියලු කරුණු පිළිබඳව රජය අවධානය යොමු කළා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශයට බාර දුන්නා. අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිලි අරගෙන තමයි ඊළඟ පියවරට කැබිනට් මණ්ඩලය ප්‍රවිෂ්ඨ වෙන්නේ.
0: මේ අතර විනිසුරුවරුන්ගේ පමණක් විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට රජය උත්සාහ කිරීම මත ඒ පිළිබඳව සැකයක් සහ ගැටලු පැන නැගී ඇති බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා.
5: ඒ විනිශ්චයකරුවන්ගේ වයස් සීමාවල් වැඩි කරනවා නම් ඒ වැඩි කිරීමේ තිබෙන ක්‍රමවේද තිබෙනවා. එතකොට ඒව සම්බන්ධව අධිකරණ ශේෂ්ත්‍රය තුළ පැහැදිලි කතිකාවක් යන්න ඕනේ. එතකොට දැන් ඒ වගේම තමයි රජයේ ඉන්න අනිකු ශේෂ්ත්‍රවල ඉන්න අයගේ වයස් සීමාව සම්බන්ධවත් ඔවුන්ත් ඉල්ලීම් කරන්න පටන් ගන්නවා. ඒ හින්දා තමයි විපක්ෂය හැටියට අපි නිතරම කිව්වේ දැන් මේ ශේෂ්ත්‍රය තුළ ඉන්න අයගේ විශාල විරෝධයක් ඇවිල්ලා තිබෙනවා. අපි දැක්කා මේ අධිකරණ සේවා සංගමයේ ඉන්න විනිසුරුවන් ඔවුන් මේකට විරෝධය පළ කරලා තිබෙනවා. නීතිඥ සංගමයේ මේ සම්බන්ධව විරෝධය පළ කරලා තිබෙනවා. හදිස්සියේ ලහිලයියේ මේ විනිශ්චයකරුවන්ගේ වයස් සීමා වැඩි කිරීම සම්බන්ධව තමයි සියලු දෙනාම මේක ප්‍රශ්න කරන්න අද වෙනකොට ඉස්සරහට ඇවිල්ලා තිබෙන්නේ. මොකද අධිකරණයේ විතරක් ඉන්න විනිශ්චයකරුවන් විතරක් නෙමෙයි විශ්‍රාම යන්නේ. අනිත් ශේෂ්ත්‍රවල ඉන්න අයත් විශ්‍රාම යනවා. ඒත් අනිත් ශේෂ්ත්‍රවල තිඟයක් තිබෙනවා. ඒකට ඒ ශේෂ්ත්‍රය කතා නොකර ඒ ශේෂ්ත්‍රය ගැන කියන්නේ නැතුව විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමා විතරක් වැඩි කිරීම ගැන ක්‍රියා කරන්න කියලා තමයි ආණ්ඩුවේ මේ ක්‍රියාදාමය ගැන සියලු පාර්ශ්වයන්ගේ සැකය අද ඉස්මතු වෙලා තියෙන්නේ.
0: මෙම වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට තා ප්‍රබල වීමේ සම්භාවිතාවක් පවතින අතර එය 81% ප්‍රතිශතයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසුවේ එම කාලය තුළ තද වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. අමෙරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ දත්ත අනුව එල්නිනෝ තත්ත්වය තා ප්‍රබල මට්ටමකට නොපැමිණීමේ හැකියාවක් ඇත්තේ තුනෙන් එකක අගයකයි. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල්නිනෝ තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ග්‍රාමීය මට්ටමින් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.
6: එල්නිනෝ ලානීනා තත්ත්වය තුළ ඉතාමත්ම බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ජෛව විවිධත්වය පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා මේ පාර්ලිමේන්තු සංසදය කැප වෙනවා. මමත් ගරු මහාචාර්ය අභය වික්‍රම මැතිතුමත් විශේෂයෙන්ම මේ දේශගුණික කාලගුණික විපර්යාස පිළිබඳව මේ තත්ත්වයන් අගනුවරට නගරවලට සීමා වෙලා තිබෙන මේ සාකච්ඡාවන් අපි බලාපොරොත්තු වෙනවා ගමට රට පුරාවටම ගෙනහිල්ලා මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් භාවය අපේ රටේ ඇති කරන්න.
0: යල කන්නේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග මේ වන විට VMAC 305ක මිලදී ගැන ඇතැයි වි අලවි මණ්ඩලය පවසනවා. ඒ අනුව පසුගිය 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා වූ දින 4ක කාලයක් තුළ මෙම වීතෝගය මිලදී ගැන ඇති බව බව වි අලවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලක්ද මහතා කියා සිටියා. යලකන්නේ වි මිලදී ගැනීමේ ක්‍රියාවලිය පසුගිය 13 වෙනිදා ආරම්භ කෙරුණු අතර වි අලවි මණ්ඩලයේ පැවසුවේ වැඩිම වි අසනු නෙලන ප්‍රදේශාශ්‍රිතව වි ගබඩා විවෘත කරමින් වි මිලදී ගැනීම සිදු කරන බවයි. කෙසේ වෙතත් ගොවීන් චෝදනා කරන්නේ රාජ්‍ය මකින් ලබා දෙන සහතික මිල ප්‍රමාණවත් නොබල බවටයි. මේ අතර වි මිලදී ගැනීම සම්බන්ධව රාජ්‍ය පාර්ශ්වයෙන් හා ගොවීන්ගෙන් මෙලෙස අදහස් පළ වුණා.
7: එක එක දේශපාලන සටන් පාඩවලට රැවටෙන්නේ නැතුව අපි ගණන් හදලා දිනනවා. ගණන් හදලා තමයි ගාණ කියලා දෙන්නේ 120 130 140. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්නේ ඇති තරම් උද්ඝෝෂණය කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි ගාණ. ඇති තරම් කරගන්න අපිට තමයි.
8: මේ පිළිවෙල කොහෙවත් වී දෙන්න තැනක් නැත්තේ නැහැ. පාලම් කඩවුරු දවස් දෙකක් කරලා තිනවා තුන්වෙනි දවසේ වහලා. පිට ගොවියෝ වෙනම් දෙන්නේ නැහැ මේකට වී ගන්න. දැන් රජය පම්පෝරි ගැව්වට තාම රජයේ නිලධාරිත් එකයි අමතිලත් එකයි නියෝජ්‍ය අමතිලත් එකයි මුන්ට පුළුවන් කයිය විතරයි.
9: මහවාරි කපෙනකොට තව මාසයක් යන්න පුළුවන්. හැබැයි ඊට කලින් සුළු ගොවි සංවිධාන වල මැද කන්නල ගොවීන් අස්තනට නෙලනවා. ඒවා ගොවීන් නෙමෙද කුණු කොල්ලෙට හරිය දී ගනින්ලා කියලා මේ එහෙට මෙහෙට බෝල පාස් කරන්න හම්බෙන්න එපා මතක තියාගන්න. ඇත්ත ප්‍රශ්නේ

0: ධර්මමයි. සමස්ත ගොයි අයනවා කොළඹට.
1: බඩාරලා වී ගත්තත් ආණ්ඩුවට ගන්න පුළුවන් උපරිම 105ක් කියන්නකෝ. එතකොට ඉතුරු 95ට මොකද කරන්නේ? මේකනේ තියෙන ගැටලුව. ඒ 95 80ට 85ට ගන්නව නම් 120 ගැන කතා කරන්නේ මොනවද? හාල් කිලෝ එකක් රුපියල් 10කින් බැරි විලා බීමිලියක් රුපියල් 2000 ගන්න කියන අඩුවෙලා.
2: පෞද්ගලිකම් අංශෙත් එකඟ වෙලා තියෙනවා අපිත් එක්ක කරපු සාකච්ඡාවලදී. වී රජයේ නියම කරපු මිලට මිලදී ගන්න. පෞද්ගලිකම් සිතත් රුපියල් මිලියන 10000ක් රජය ණය පදනමින් වෙන් කරලා තියෙනවා වී මිලදී ගැනීම සඳහා. ඒ නිසා අපි ගොවි ජනතාවට ආරාධනා කරනවා රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ ඔබ. පෞද්ගලිකම් සිතක් ඔබේ ප්‍රමිතිගත වී රජයේ නියම කරපු මිලට විකිණීමේ පහසුකම තිබෙනවා.
3: කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අධිවාසකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රසාධිකරණය තීන්දු කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු විසින් මෙම මූලික අධිවාසකම් පෙත්සම ගොනු කර තිබූ බව සඳහන්. කෙසේ වෙතත් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමටයි ශ්‍රසාධිකරණය තීන්දු කර ඇත්තේ. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හඬින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
4: සති අන්ත පුත් පසුවිතරම

0: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරඳි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් වෙනද වගේම අදත් අප හිතවත් විජිත් කුමාර් ශ්‍රේෂ්ඨ මහතා සූදානමින් සිටිනවා. ඔහුගේ සිතරඳුණු ගීතය මෙම සතියේ මේ ආකාරයෙන් ඔබ සමග බෙදා හදා ගැනීමට.
1: නයන් අතීතයේ ඉත ආශාවෙන් රසවින්ද ඩෝල්ටන් අල්විස් සූරින් රචනා කළ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළ ගීතයක් මතකය තුළින් මතු වූවා. ගිය ගායනා කළේ විශාරද බණ්ඩාර අතවුද.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අපද මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසූරි මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයිබෝන් දුමින්ද?
4: අයිබෝන් නයන්.
3: දුමින්ද, ඇත්තරම මේ අධිකරණය පිළිබඳව බොහෝ තොරතුරු අපිට පසුගිය සතිය තුළ දකින්න ලැබුණා. දැනගන්න කැමති මොනවාද මේ අධිකරණය පැත්තෙන් අපිට දැනගන්න තියෙන අලුත්ම තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන්, විශේෂයෙන්ම අධිකරණය පැත්තෙන් ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේනුත් මේ සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මොකද අර පසුගියදා සිද්ධ වෙච්ච මීගමු බන්ධනාගාරයේ සිදු වෙච්ච සිරකරුවන් සහ නිලධාරීන්ගේ ඝාතන සහ මරණ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහත්මයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා විපක්ෂයේ විසින්. කොහොම වුණත් ඒක එක්දින විවාදයක් විදිහට සිකුරාදා දිනේදී ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් විවාද පැවැත්ුණා. කොහොම වුණත් ඒ විශ්වාසභංග යෝජනාව ඉතින් ආණ්ඩුවේ පැත්තට ජාතික ජනබල වේගයට මේ වෙන විට මන්ත්‍රීවරු 159 තුනෙන් දෙකක බහුතරයක් සිටිනවා. ඉතින් එවැනි අවස්ථාවක විශ්වාසභංගය පරාජය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම ජයග්‍රහණය කරන්නට අමාරුයි විපක්ෂයේ පැත්තට ගත්තොත් එහෙම. කොහොම වුණත් විශ්වාසභංගය රජයේ පාර්ශ්වීය විසින් වැඩි ඡන්ද 116කින් ජයග්‍රහණය කරනු ලැබුවා. කොහොම වුණත් විපක්ෂයේ අරමුණ වෙන්නේ මේ වගේ අවස්ථාවකදී විශ්වාසභංගය ඉදිරිපත් කරන්නේ බොහෝ දුරට මේ ජයග්‍රහණය කිරීම සඳහා කියන අරමුණින් නෙමෙයි. විශේෂයෙන්ම ඒ එදින විවාදයේ තුල මහජන මතයක් සැකසීම සහ ඒ ප්‍රචාරයක් ලබා ගැනීම සහ ආණ්ඩුව ඒ කාරණා යම් ආකාරයකට රටට හෙළිදරව් කිරීමට අවස්ථාවක් කර ගැනීම තමයි බොහෝ දුරට විපක්ෂයේ විදිහට තිබුණේ. ඒ වගේම නයන සඳහන් කරන්න ඕනේ දහස්පතින්දා දිනේදී විපක්ෂයේ සියලුම පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේ දැනට සිටින මන්ත්‍රීවරු ඉන්න පක්ෂ වෙන්න පුළුවන්, ඒ වගේම දැනට නියෝජනය නොකරන පක්ෂ වෙන්න පුළුවන්, සියලුම බොහෝ ප්‍රධාන පක්ෂ නායකයින් සියලුම දෙනා විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ රැස්වීමක් සාකච්ඡාවක් පැවැත්වුවා. එතනදී විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රධානම කාරණා වුණේ මේ වර්තමාන රජය විසින් මේ නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා යම් යම් අහිතකර ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට වාර්තා වෙන නිසා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි විපක්ෂ නායකවරයා ප්‍රමුඛ ඒ විපක්ෂයේ සියලුම කණ්ඩායම් ඉදිරිපත් වුණේ. ඒතරදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු සියලුම පක්ෂ නායකයෝ, විමල් වීරවංශ, උදේගම්මන්පිට, පාර්ලි චම්පික රණවක, මනෝ ගණේෂන්, රවුෆ් හකීම් මේ ආදී විවිධ සිංහල දමිල සහ මුස්ලිම් කියන පක්ෂ වල සියලු නියෝජිතයෝ විශේෂ සාකච්ඡාවක් පවත්වලා මේ සියලුම දෙනා එකට එකතු වෙලා මේ රජය විසින් නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වයක යම් යම් එල්ල කරන බලපෑම් විදිහට විශේෂ ප්‍රධාන චෝදනාවක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචන අධිකරණ විනිසුරුවරුන්ගේ කාලය තවදුරටත් අවුරුදු දෙකකින් ඔවුන්ගේ කාලය දීර්ඝ කිරීමට විශ්‍රාම යෑමේ කාල සීමාව අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් එනවා. ඉතින් රජයේ පැත්තෙන් ඉදිරිපත් කරන්නේ මේ විනිසුරුවන්ගේ අධ්‍යක්ෂීම් බහුල විනිසුරුවන්ගේ සේවය මේ ඉතා ඉක්මනින් මේ නඩු ටික අවසන් කිරීමට අවශ්‍ය වෙනවා කියන කාරණාව තමයි රජයේ පැත්තෙන් ඉදිරිපත් කරන්නේ. අනිත් පැත්තෙන් විපක්ෂයේ චෝදනා කරන්නේ මේ විනිසුරුවන්ගේ කාලය අභියාචන අධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීම තුළින් ඒ විනිසුරුවරු අනියමාර්ථයෙන් මේ රජයට යම් පක්ෂපාතීත්වයක් සිදු වෙයිද කියන කාරණාව. ඒ කියන්නේ ඒ ඔවුන්ට අවශ්‍ය නඩු තීන්දුව ලබා ගැනීමට මේ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට විශාල හානියක් බවට තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නේ. ඒ සම්බන්ධයෙන් නීතිජ සංගමයත් මේ වන විට විරෝධය පාලා තියෙනවා. ඒ වගේම නව විනිසුරුවරු බඳවා ගැනීම වඩා සුදුසුම කියන කාරණාව තමයි තියෙන්නේ. ඒ වගේම මේ කාරණාවත් එක්කම විශේෂයෙන් පුරප්පාඩු පවතින රජයේ බොහෝ ස්ථානවල පුරප්පාඩු පවතින නිසා රාජ්‍ය සේවකින්ගේ විශ්‍රාම යාමේ වයසත් තව අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මෙය සාකච්ඡාමය පවතින තත්ත්වයක්. අර විනිසුරුන්ගේ කාල සීමාව අවුරුදු දෙකකින් මේ දීර්ඝ කරන්නටත් පාර්ලිමේන්තුවේ 3-2 බලයක් අවශ්‍ය වෙනවා. ඒ බලය දැනටමත් ආණ්ඩුව සතු නිසා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර කිරීමක් තමයි යන්නේ. තවමත් ආණ්ඩුව අවසන් තීන්දුවක් ගෙන නැහැ මේ කාරණාව සම්බන්ධයෙන්. කොහොම වුණත් නැන් මේ වන විට ලංකාවේ ඇහිච්ච නඩු ප්‍රමාණය 111 ඉක්මවලා තිබෙන බව තමයි විශේෂයෙන්ම වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ විනිසුරුවන්ගේ හිඟය ඇතුළු විවිධ කාරණා නිසා මේ නඩු ප්‍රමාණ ස්ථිර වෙලා තියෙනවා කියන කාරණාව තමයි තියෙන. විශේෂයෙන්ම මහාධිකරණවල විවිධ වර්ගයේ නඩු 40,299ක් පමණ හිර වෙලා තිබෙන බව සඳහන් වෙලා තියෙනවා. මින් 27,376ක්ම අපරාධ නඩු බවට තමයි තියෙන්නේ. රට පුරා මහාධිකරණ 37ක් ක්‍රියාත්මක වෙන කිරීමටත් ඒ කටයුතුත් සාකච්ඡා වෙමින් පවතිනවා. ඉතින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ නුදුරු අනාගතයේදී ඉක්මනින්ම මේ කණ්ඩායම් වලට නිවාස අඩස්සියේ තැබීම ක්‍රමය නීතිය ක්‍රියාත්මක කිරීම තමයි වඩා සුදුසු කාරණාවක් කියන එක. කොහොම වුණත් නැහැ ලංකාවේ මේ වන විට බන්ධනාගාරවල නියමානුකූලව රැඳවිය හැකි උපරිම ධාරිතාව වෙලා තියෙන්නේ 10,375. ඉතින් අවාසනාවන්ත ලෙස මේ වන විට මේ වගේ 4 ගුණයක්, ඒ කියන්නේ 40,000කට අධික රිමාන්ඩ් සහ සිරකරුවන් සිටින බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙතන ප්‍රධානම කාරණාව අර රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙන ඒ සිරකරු මේ රැඳවියන්ගේ රස පරීක්ෂක වාර්තා ලැබෙන තුරු ඔවුන් අවුරුදු ගණනාවක් බන්ධනාගාර ගත වෙලා තියෙනවා. ඉතින් මේ වන විට රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම රස පරීක්ෂක නිලධාරීන් ප්‍රමාණයක් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම දැනට රස පරීක්ෂක වාර්තා හරිනම් කිරීමට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මාසයකට 1,000-2,000 අතර ප්‍රමාණයක් වහාම නිකුත් කරන්න තමයි විශේෂයෙන්ම රජයේ පැත්තෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද රස පරීක්ෂක වාර්තා නැත්තම් දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමට ඒ රැඳවියන්ට සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම දඩහා මුදල් අප මුදල් ගෙවා ගැනීමට නොහැකි බන්ධනාගාරවල රැඳවියන් 3,371 දිනක් සිටින බවට වාර්තා වෙලා තිනවා. ඉතින් ඒකත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ විශේෂයෙන් සුළු දඩ ප්‍රමාණයක්. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපමුදල් සුළු අපමුදල් ප්‍රමාණයන් පවා මේ තිබෙනවා. විශේෂයෙන්ම දඩ ගෙවා ගැනීමට නොහැකි අප මේ බන්ධනාගාර 28ක 1,940ක් සිටින බවට වාර්තා වෙලා තිනවා. ඒ වගේම අපමුදල් තබා ගැනීමට නොහැකි අප බන්ධනාගාර 21ක 1,940 දිනක් සිටින බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් මේ සමස්තයක් ගත්තොත් 3,371ක පිරිසක් මේ ඇපයි දඩයි ගෙවා ගැනීමට නොහැකිව රැවිලා ඉන්නවා. ඉතින් ඔවුන්ට ඇප සහ ඒ දඩ මුදල් ගෙවන්න පුළුවන් නම් මේ බන්ධනාගාර වලින් මේ 3,371 දෙනාම එළියට මේ ගෙන රැගෙනීමට මේ හැකියාව තියෙනවා. ඔය කාරණා තමයි අධිකරණ පැත්තෙන් ගත්තොත් එහෙම.
3: දුමින්ද, ඒ වගේම මේ ලංකාවේ ඩෙංගු තත්ත්වය පිළිබඳව බොහෝ කතිකාවක් තියෙනවා. අත් වශයෙන්ම කියනවා නම් මේ ජාත්‍යන්තරෙත් මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල්වලත් මේ ලංකාවේ ඩෙංගු තත්ත්වය ගැන යම් අවස්ථාවල මාධ්‍යවල ප්‍රවෘත්ති දකින්න ලැබෙනවා. මොනවද මේ ඩෙංගු පිළිබඳව වර්තමානයේ තියෙන අලුත්ම තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයින් විශේෂයෙන්ම මේක වසංගත තත්ත්වයක් බවට වාර්තා වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ලංකාවේ අධි අවදානම් සෞඛ්‍ය කොට්ටාෂ 175ක් මේ වන විට වාර්තා වෙනවා අධි අවදානම් සහිත. ඉතින් කොහොම වුණත් මේ වන විට 82,000 රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම මරණ 61ක් දක්වා වැඩිවීමක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. කොහොම වුණත් මහජන සෞඛ්‍ය පරිශ්‍රයෝ සහ විශේෂයෙන්ම යුද හමුදාව ත්‍රිවිධ හමුදාවම සමස්තයක් විදිහට එකතු වෙලා මේ ඩෙංගු ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ මේ විවිධ ස්ථාන පරීක්ෂා කරමින් පවතිනවා. ඉතින් මහජනතාවගේ යම් ආකාරයකදී අඩුවක් මේ සම්බන්ධයෙන් දක්වන බව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ වන විට බස්නාහිර පළාත තමයි අධි අවදානම් තත්ත්වයක් ලක් වෙලා තියෙන්නේ. ඩෙංගු රෝගීන් 42,414ක් වාර්තා වෙලා තියෙනවා මේ ප්‍රමාණයෙන් ඒ කියන්නේ 52.92% මේ පිරිසක් මේ ඩෙංගු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ගම්පහ ගත්තොත් එහෙම 16950ක් වාර්තා වෙලා තියෙනවා 22.16% වශයෙන් මේ කොළඹ සහ ගම්පහ තමයි ප්‍රධානම වාර්තා. ඒ කියන්නේ 70%ක වගේ වැඩි ප්‍රමාණයක් මේ ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ මේ ප්‍රමාණය. ඉතින් කොහොම වුණත් මේ ජීවිතක්ෂයට පත් වෙච්ච 61 දෙනාගෙන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා වුණු අය විදිහට වාර්තා වෙන්නේ කාන්තාවන්. විශේෂයෙන්ම ඒකට ප්‍රධානම සෞඛ්‍යමය කාරණාව කියන්නේ ඔවුන් ඩෙංගු රෝගය සමහරට ඇඟේ පියාගෙන එහෙම නැත්නම් ඒ තිබුණත් ගෙදර කටයුතු කාන්තාව ඒ කියන්නේ අම්මා අතින් නැත්නම් සහෝදරිය අතින් සිද්ධ වෙන නිසා ඔවුන් අධික වෙහෙසට පත් වීම නිසා මේ කාරණාව ඔවුන් බරපතල තත්ත්වයන් වලට යැවෙන බව තමයි වාර්තා වෙන ඔවුන්ට විවේකය අඩු වීම නිසා.
3: ඔව් දුමින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද අහන්න තිබෙන්නේ?
4: ඔව් කාරණා කීපයක් සඳහන් කරතේක නයින්. විශේෂයෙන්ම මේ ලබන අගෝස්තු මාසේ පැවැත්වීමට නියමිත අකුස උසස් පෙළ විභාගයේ මාස දෙකකින් කල් දාන්න කියලා ශිෂ්‍යයින් පිරිසක් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරා. කොහොම වුණත් අභියාචනාධිකරණයේ එම පෙස්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ අනුව අපොස උසස් පෙළ විභාගයේ නියමිත පරිදි අගෝස්තු මාසයේදී සිදු වෙනවා. ඒ වගේම මේ දිනවල කතා වෙන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ මේ එල් නිනෝ තත්ත්වය කොහොමද කියන කාරණාව. විශේෂයෙන්ම දැනට පුරෝකථනයන් තියෙන්නේ මේ ජූලි මාසය සහ අගෝස්තු මාසය කියන මාස කාලය වියලි කාලගුණික තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඇතිවන බව. ඒ වගේම සැප්තැම්බර් මාසයේ සිට වැසි තත්ත්වයක් අධික වැසි තත්ත්වයක් සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන මාසවල ඒ කියන්නේ සැප්තැම්බර් අග ඉඳලා දෙසැම්බර් වෙනකන් සමහරවිට මේක ජනවාරි දක්වා වර්ධනය වෙයි කියලා පුරෝකථනය කරනවා. විශේෂයෙන්ම දැඩි ගම් වතුර තත්ත්වයන් ඇතිවන තත්ත්වයේ වැසි තත්ත්වයන් ඇති වෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී වියලි කලාපයේ ඒ කියන්නේ වියලි කලාපයේ තියෙන ප්‍රධාන දිස්ත්‍රික්කවලත් දැඩි වියලි උණුසුම් කාලගුණයකුත් දක්නට ලැබෙයි කියන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු දැන් දැනටමත් විවිධ සාකච්ඡා පවත්වමින් විශේෂයෙන්ම ජලය ටික රැස් කරන්නේ කොහොමද, ඒ වගේම අර පිරිමැත්මෙන් විදුලිය පාවිච්චි කරන්නේ කොහොමද, ඒ වගේම හදිසි ආපදා තත්ත්වය මොකද, පහුගිය මේ අධික වර්ෂාව සහිත කියන කාලය උපකල්පනය කරන කාලය තමයි පහුගිය අවුරුද්දේ දිට්ඨුව ඇවිල්ලා අති විශාල හානියක් සිද්ධ වුණේ. ඉතින් නැවතත් එවැනි හානියක් නොවෙන්න රඟබලා ගැනීම පෙර සූදානම් කිරීම සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ වගේම නයින් කොළඹ පෝර්ට් සිටි ගත්තොත් පෝර්ට් සිටි ප්‍රදේශයේදී චීන ජාතිකයින් සහ චීන ජාතිකයින් අතර පිරිසක් අතර ඇතිවෙච්ච ගැටුමකින් එක චීන ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේදී සංගවා තිබියදී පොලිසිය විසින් සොයාගත්තා. ඒ වගේම දෙදෙනෙක් තුවාල වෙලා තියෙනවා. මේ මියගිය චීන ජාතිකයා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් විදිහට තමයි හඳුන්වා දෙන්නේ. චීන අතර ගැටුමක් විදිහට තමයි එම ගැටුම සඳහන් කරන්නට තියෙන්නේ. ඒ වගේම තවත් අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා. හෝමාගම කර්මාන්ත පුරේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් හදිසියේ ගිනි අරගෙන සම්පූර්ණයෙන්ම කර්මාන්ත ශාලාව විනාශයට පත් වුණා. ඒකේ අවාසනාවන්ත සිද්ධිය තමයි ඒ සේවය කරපු එක් තරුණයෙක් සහ තරුණයින් 4 දෙනෙක් ඒ කියන්නේ පුජ්‍යලින් 5 දෙනෙක් පිළිසිලා ජීවිතක්ෂයට පත් වීමේ අවාසනාවන්ත සිදුවීමත් මේ සතියේදී සිද්ධ වුණා.
3: දෙවින්දරත් අප සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුවෙමු. අයිබෝවන්.
4: අයිබෝවන්.

අපි දැන් සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරයේ කාලගුණ වාර්තාව ඔබට ගෙනීමටයි. ඉතින් හෙට දවස එනම් ජූලි මාසේ 27 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 18යි, අඟහරුවාද උපරිම උෂ්ණත්වය 15යි, වැසි සහිත දිනයක්. බදාදා 15ක් හැට සඳහන් වෙන්නේ නැවතත් සුළු වැසි ඇති වේ හැකි දිනයක් සඳහන් වෙනවා. බ්‍රහස්පතින්දා 14යි, සිකුරාදා 15යි, ලබන සතියන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 16ක් හැටියටත්, සතියන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 17ක් හැටියටත් සඳහන් කර තිබෙනවා. ලබන සතියේ සාරාංශයක් වශයෙන් ගත්තොත් අඟහරුවාදා වැසි සහිත දිනයක් හැටියට සඳහන් වෙන්නේ, අනිකුත් දින වැසි රහිත දින හැටියටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. ඉතින් අද මම හිතන්නේ මේ වන විටත් ඔබ බොහෝ විට නරඹන්නට ඇති ඇඩිලේඩ් මහමුණා භාවනාසපුවේ ඉදිකර ඇති ඉතාමත් අලංකාර කූඩුව. ඉතින් ඉතා අලංකාරයි, මං හිතන්නේ අපිට ඔබටත් මේ බලන්නට හම්බෙන්න ඇති කියලා හිතනවා. ඔබ එම කූඩුව නරඹල නැත්තම් තවමත් ඔබට වෙලා තියෙනවා, මොකද අද විශේෂයෙන්ම මේ වැඩසටහන අවසන් වන මොහොතෙත් ඔබට ගිහිල්ලා මහමුණා භාවනාසපුවේ එම කූඩුව බැලීමට තවදුරටත් අවස්ථාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පුංචි දුව දරුවන් සමග ගිහිල්ලා ඒ අලංකාර කූඩු රාජ්‍ය බලන්න කියන ආරාධනාවත් මතක් කරන්න කැමති අද දවසෙත් ඔබ ඊයේ දවසේ මේ කූඩුව බැලුවේ නැත්තම්. හොඳයි, ඉතින් අපි විශේෂයෙන්ම අද දවසේ ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යන්නටයි කාලය පැමිණ තිබෙන්නේ. අද ඔබ වෙතගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබුවේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුති පුද කරන්නට කැමැතියි. ඒ වගේම පුවත් පසුවේ ප්‍රම ඔබ වෙතගෙන ආවා නිරෝධ කාර්යවසම් ලංකාවේ සිට. ඒ වගේම අද දවසෙත් සිතරැඳි ගීතයෙන් අප සිළු දෙනා පිනවුවේ අප හිතවත් විජිත් කුමාර සෙනත්ත මහතා. ලංකාවේ සිට නොදුටුමානී විශේෂාංගයට දුරකථනයෙන් අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසූරි මහත්මයා. ඉතින් තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්ක ආසු කරගෙන ලබන සතිය නැවතත් ඔබ හමුවට එන බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව ඔබ සියලු දෙනාගෙම සමුගෙන යන මම නයන් පෙරේරා. ඉතින් ඇඩිලේඩ් ලක්හඬ වෙනුවෙන් ඔබ සැමට නිරෝගී සතුටින් හා සාමයෙන් පිරි සුන්දර සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.